දක් ලිය ල් ඩ ඩ ෙලි ස් ද පෙන්ඩවා සසත් නොවලටෙනෙ කිපෙන්ඩි මාලුම් කියන චොහුසු මඇඳ ලෝය කාසියමිකෝනො හප ඉන්ඩිය. මනායසනානි කාසියමිකෝනො අම කීටු කියන චුෆාන්වක් වමිකෝනො පමෝසන විෆාන්න උබනිෆු. අම්බායුනි සෙමුමහිමු යවට මඩුනි වේටුවකුරිදීක. Vitu ambali mbali vinafanywa kwa mikono katika sehemu mbali mbali za India, lakini kuna tofauti katika malighafi zinazotumiwa, anzia za ufundi, naksi na rangi zinazotumiwa kwa kufanya vitu hivyo. Kwa kufanya vitu mbali mbali, fundi stadi ametumia uzoefu wake wa muda mrefu na mapenzi yake. Katika kila jimbo la India lina vitu vyake mashuhuri ambayo vinafanywa na malighafi zinazopatikana huko. Miti ya jozi inapatikana kwa wingi katika jimbo la India la Jammu na Kashmir, na kwa sababu hii miti hiyo ya jozi imetumiwa kwa mpana kwa kufanya funicha, vyombo vya kulia chakula na nakshi. Pia zimevutiwa kutoka mandhari ya sehemu